0: ගීතය ලිව්වේ ආචාර්ය අජන්ත රණසිංහ, සංගීතවත් කළේ තිස්සසිරි පෙරේරා, ගායනා කළේ WD ආර්යසිංහ. අජිත් පෙරේරා ලියු අපූරු සටහනක් පසුගිය දවසක අන්තර්ජාලයේ සැරිසරද්දී මට හමු වුණා. මං කැමති ඒ සටහන ඔබත් සමග බෙදා ගන්න. මොකද එතුළ අපට හිතන්නට යමක් තිබෙන නිසා. මෙහෙමයි සටහන. ලංකාව ලෙස ඉතිරි කොටගෙන අනාගතය වෙත රැගෙන යන්නට ඔබේ දායකත්වය දෙන්න. හැම සිංහල දමිළ අලුත් අවුරුද්දක්ම සියලු ආකාරයේ සිරිත් එක්ක සමරන්න. වෙසක් පොහොය, නත්තල, ඇසල, රාමසාන්, දීපවාලි මේ හැම ආගමික උත්සවයක්ම අපේ පැරණි අය සැමරූ ආකාරයටම සමරන්න. නුවර දළදා පෙරහැර, කතරගම පාදයාත්‍රාව මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්න. මහ ජනතා සහභාගීත්වයෙන් මේ හැම දෙයක්ම කරන්න. හැම ප්‍රාදේශීය මට්ටමේ ආගමික උත්සවයක්ම උපරිම මට්ටමෙන් සමරන්න. ඒවායේ අතීත හැඩය රැකගෙනම අපි ඒවා සමරන්නට ඕනේ. මොකද ඒ සියල්ල අපේ රටේ සංචාරක ව්‍යාපාරයට ලොකු රුකුලක් දෙන නිසා. කවර හේතුවක් නිසාවත් ඒ උත්සවවල සම්ප්‍රදායික රමණීය හැඩතල වෙනස් කරන්නට එපා. නූතන එකතු කිරීම කරන්නට එපා. අපේ සංචාරක ව්‍යාපාරය නොනිදන නගර වෙනුවෙන් නොවෙයි, හොඳින් නිදාගත හැකි රටක් වෙනුවෙන් ගොඩනගමු. ඉතා මතාම මරා දෙමු අපේ මහා දේශයට නැවතත් පණපෝ. විශේෂයෙන් මුකුත් කරන්නට අවශ්‍ය නැහැ. අපි විතරමයි අපි වගේ කියන්නට පුළුවන් රටක් හදමු. අජිත් පෙරේරා මේ කාරණේ කියනකොට මට මතක් වුණේ මම බොහෝ විට කියන දෙයක්. අපේ සම්ප්‍රදායික උත්සව සියල්ලම අපි නොනැසී පවත්වාගෙන යන්නට ඕනේ. අද ඔබට හිතේවි සමහර විට ඒවා වැදගැම්මකට නැහැ කියලා. නමුත් ඒවත් තුළ සැඟවුණු විශාල වැදගත්කමක් තියෙන බව යම් දිනක ඔබට තේරේවි. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: ඔබ හිතන අන්දමට ලෝකයේ පවතින දේවල් අතරින් වටිනම දේ කුමක්දැයි මම ඔබෙන් අසුවොත් ඔබ බොහෝ පිළිතුරු දේවි. කෙතරම් ධනවත් පුද්ගලයෙක්ට වුණත් කොයිතරම් ධනය වැය කළත් මිලට ගත නොහැකි එකම දේ තමයි කාලය. ඔබ ලෝකයේ ලොකුම ධනවතා වුණත් ඔබට බැහැ ඔබට හිමි ජීවිත කාලයට තවත් අයෙකුගෙන් මිලටගත් කාලයක් එකතුකොට ඔබේ ජීවිත කාලය තව වසර කිහිපයකින් හෝ තව තත්පර කිහිපයකින් හෝ දිගු කරගන්න. ඒ වගේමයි මොහොතක වටිනාකම වඩාත් වැඩියෙන් අපිට දැනෙන්නේ අහිමිවීමත් එක්ක. තත්පරයක වටිනාකම වඩා හොඳින් හඳුනන්නේ දාවන ශූරයන්. තම වාර්තාපොත් අලුත් කරන්න, ජීවිත උටුයටිකුරු කරන්න තමන්ගේ කාලයෙන් එක් තත්පරයක පවතිනා වූ බලවත් බව ඔවුන් හැර කවුරු නම් හඳුනත්ද? ඒ වගේමයි විභාගයකට මුහුණ දුන් පසු ඔබට කවදා හෝ දැනී තිබෙනවද ඔබේ ජීවිතයේ වේගයෙන්ම ගෙවී ගිය පැය කිහිප ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවූ පිළිතුරු සෙවූ කාලය බව? ඒ වගේමයි මේ ජීවිත කාලය තුළ අපි මගහැර ගන්න ලොකුම දේත් කාලය. අවිනිශ්චිත අස්තිර දිවිගමනේ අපි කිසිවකුත් දන්නේ නැහැ අපිට තවත් කොපමණ කාලයක් ඉතිරි වී තිබෙනවද කියලා. ඉතින් කාරුණික වෙන්න, හදවත ආදරෙන් පුරව ගන්න. මන්ද අපි දන්නේ නැහැ අද අපි සමග ජීවිත බෙදා ගන්න අය හෙට කොහේ කොතැනක තමන්ගේ දවස ගෙවාවිද කියලා. තමන්ගේ දරුවන්, තමන්ගේ දෙමාපියන්, තමන්ගේ සහකරු, තමන්ගේ සහකාරිය වෙනුවෙන් කාලය වෙන් කරන්න. මොකද අපි දන්නේ නැහැ මේ ගෙවෙන මොහොත කොයිතරම් වටිනවද කියලා. අද මගේ සටහන කාලය වෙනුවෙන් පසුගිය දිනයක ඉතාමත්ම ශෝචනීය පණිවිඩයක් අසන්න ලැබුණා. අපේ පාසලේ ඉගැන් වූ, අපට ජීවිතය ඉගැන් වූ ආදරණීය ගුරුමාතාවක් ජීවිතයෙන් සමුගත් බව තමයි ඒ පණිවිඩයේ සටහන් වී තිබුණේ. මගේ ජීවිතේ මට හමුවුණු සියලුම ගුරුවරුන් ඉතාමත්ම ආදරණීයයන්. ඔවුන් ඉගැන් වූ පාඩම් මාලාවන් වගේම ඔවුන් අපිට ජීවිතය ඉගැන්නුවා. අධ්‍යාපනය යනු හිස් සහ පොත් පිරවීමක් නොව ජීවිතය කියවීමක් බව අපි කුඩා කාලයේදීම ඔවුන් අපිට කියා දුන්නා. මේ ආදරණීය ගුරුවරියගේ සමුගැනීම පිළිබඳව දැනුම් දෙමින් මුහුණු පොතේ දමා තිබුණු එක් සටහනක ඇගේ මිතුරියක් මෙසේ ලියා තිබුණා. හිතාදර මිතුරිය, ඔබ විශ්‍රාමගත් දිනේ පටන් ඔබේ සුවදුක් විමසීමට, ඔබ හොඳින් දැයි ඇසීමට මම මහත් ඕනෑකමකින් පසු වුණා. ඒ ඕනෑකම හිතේ තබාගෙනම මගේ දෛනික රාජකාරි සමග කාර්යබහුල වුණු මම ඔබට ඇමතීම හෙට දිනයට කල් තබා ගත්තා. වසර කිහිපයක් ගත වුණා. ඔබට කතා කිරීමට මම වෙන් කරගත් හෙට දිනය යලි කිසිදා ඔබටවත් මටවත් නොයන බව දැනෙන විට මහත් වරදකාරී හැඟීමක් මගේ හිත වෙලා ගන්නවා. මට සමා වෙන්න. ඔබට සුබ ගමන් හිතාදර මිතුරිය. මොහොතක් සිතන්න, මේ කතාව ඔබෙත් මගෙත් කතාව වෙන්න පුළුවන්. සෑම මොහොතක්ම ඔබේ අවසාන මොහොතයයි සිතා ඔබේ ආදරණීයයන් සමග ආදරයෙන් ගත කරන්න. ඔබෙන් රටට, ලෝකයට දිය හැකි හොඳම දේ පමණක් දෙන්න. ලෝකයට ණය නැති මිනිස්සෙක්සේ ජීවත් වෙන්න. මම මෙතනදි කියන්නේ මූල්‍යමය වශයෙන් අපි හඳුනන ණය ගනුදෙනු පිළිබඳව පමණක්ම නෙවෙයි. මේ මිහිතලෙන් අපිට සියල්ලන්ටම එකසේ ලැබෙන වරප්‍රසාදයන්ට ණය නැත්තෙක් වෙන්න. ඔබ වපුරන යහපත ඔබ විසින්ම දිනක නෙලා ගන්නවා ඇත. ඔබ සමග ජීවිතය බෙදාගත් ඔබේ මිතුරන්, ඔබේ යහළු ඉහළියන්, ඔබේ ආදරණීයයන්, ඔබේ සහෝදර සහෝදරියන්, ඔබේ දෙමව්පියන් ගැන සොයා බලන්න. මොහොතක්වත් පැකිලෙන්න එපා. මොහොතක්වත් පසුබට වෙන්න එපා. කිසි විටකත් ඔබට ඉටු කිරීමට යම් දෙයක් වේ නම් හෙටට කල් තබා ගන්නවා වෙනුවට අදම ඒ සඳහා කාලය වෙන් කරන්න. මොකද ඒ හෙට දවස තවමත් නොපැමිණි නිසාත් නොපැනෙන හෙට දවසක් ගැන කල් තියා අනාවැකි කීමටත් අපිට නොහැකි නිසා. ඉතින් ඔබට මගහැරුණු යමක් තිබෙනවා නම් මේ ඒ සඳහා හොඳම වෙලාවයි.
2: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
3: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය.
2: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3 SSS ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.

0: ගීතය ගායනා කළේ විශාරද රොහාන්ද සිල්වා.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: මේ සතියේ ඔබ ආදරයෙන් බලාපොරොත්තු වුණ ගීතය වෙනුවෙන් අද අපේ සනිදාසාදේ හදබැඳි ගීතයට තෝරගත්තේ අපි හැමදාම හිත්වල බැඳිලා තියෙන ආදරය කරපු ලස්සන ගීතයක්. ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ශ්‍රීමති තිලකරත්න. ගීතය ලිව්වේ ප්‍රවීණ කලාකරුවා, ඒ තමයි ප්‍රේමකීර්තිද අල්විස්. සංගීත සංයෝජනය කළේ සරත් බාලසූරිය. ඉතින් 70-80 දශක ගැන කතා කරනකොට ඉහළම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පයනගාපු ගීතයක් තමයි මේ ගීතය. අද මේ කතා කරන ගීතේ පටන් ගන්න මෙහෙම මේ ගීතේ මුලින්ම. ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැදුටුවේ, අප දෙහදක දෙදෙනෙකු වීලා නැහැනව කිසිදා මුහුවන්නේ. අපි දන්න, එවැගේම අපි ආදරය කරන ඉතිහාසෙ පෙම්වතුන් හිටියා. අපි අහලා තියෙනවා සාලි, අශෝකමාලා, දස්කොන් ප්‍රමිලා, රාමා, සීතා, මේ වගේ ගොඩාක් පෙම්වතුන් පෙම්වතියන් හිටියා. නමුත් බෞද්ධ අබෞද්ධ අපි කාටත් අපේ උතුම් පෙම්වතුන් දෙපළ තමයි ආදර්ශමත් ප්‍රේමවන්තින් දෙපළ තමයි සිද්ධාර්ථ යසෝදරා කියලා කියන්නේ. එක ආත්මයක නෙවෙයි, කල්ප කාලයක් සංසාරයේ පෙම්වතුන් වෙලා ඉඳලා බුදු බව ප්‍රාර්ථනය කරපු ආත්මේ පෙම්වතුන් ඒ වගේම හොඳ භාර්යාවක් හිමියෙක් වෙලා හිටියා කියන බව අපි දන්නවා. ඒ තමයි ආත්ම ගණනක් සිතිවිලිවල ප්‍රතිඵලය, ප්‍රාර්ථනාවල ප්‍රතිඵලය. ඔබ හිතන්න ඔබ විවාහ වුණු ඒ වගේම ආදරය කරන කෙනා ගැන හිතලා බලන්න, කී දෙනෙක් එක්ක සමාජයේ අපි කතාබස් කරන්න ඇද්ද, හිනා වෙන්න ඇද්ද? නමුත් මේ හැමදිනම පහු කරගෙන ඇවිල්ලා අපේ හිත නතර වෙච්ච කෙනා ඒ අතරින් බලන්න කොච්චර පුදුමයක්ද කියලා. සිතිවිලි පරම්පරා ගණනක් සංසාරේ හොයපු කෙනා තමයි ඒ අපි නතර වුණේ. සංසාරේ අපි හොයපු කෙනා මුණුගැහුණු කෙනෙක් නොයෙක් දුෂ්කරතා ඒ වගේම ප්‍රශ්න බාධක මේවා අතරින් තමයි ඒ කියන ආදරය කරපු කෙනා හම්බ වෙන්නේ සමහර විට. අපි අවසානයේ සංසාරේ දෙන්නෙක් හම්බ වෙලා මෙහෙම එකතු වුණාම, හැබැයි මේ දෙන්නෙක් වෙන වෙනම හිටියත් මේ දෙන්නෙක් වෙනම හිටියට ඒ දෙන්නා එකතු වීම තමයි ඇත්තටම ආත්ම දෙකක් වුණාට එක ආත්මයක් බවට පත්වීම තමයි මේ ආදරේ තියෙන විශිෂ්ටත්වය. ඒක තමයි මේ ගීතේ කිව්වෙත්. ඊළඟට මේ ගීතේ කියනවා සඳවත පායන රෑ කල අහසේ කැලතී කැලතී සිත්‍යහනේ මහද ඇඳින්නේ ඒ ඔබි රූපේ පාළුව තනිකම පටලාලා. අද සමාජය ගැන හිතල බලනකොට හිතන්ඩ දැක්ක ගමන් ගැනු ළමෙක් හා කියන්න ඕනේ, කැමති වෙන්න ඕනේ පිරිමියට. කැමති උනේ නැත්තං එහෙම ඒක මහා විනාශයක් අවසානේ වෙන්නේ, ආදරේ කෙලවර වෙන්නේ ওই විදිහේ යම්කිසි විනාශයකින්. ඉතින් ඒ වගේ දේවල් වලින් කෙලවර වෙන බව අපි දන්නවා සමාජය අහන්ඩ දකින්ඩ ඒ වගේම පුවත්පත්වල තියෙන මේ කරුණු වලින්. අද ගීතවලත් සාහිත්‍යයක් අපි ගත්තොත් අද සාහිත්‍යයක් නෑ, අර්ථයක් නෑ, ඒ වගේම ගීතවල අරමුණක් නෑ. නමුත් කලාකෘතියක අරමුණ වෙන්න ඕනේ සමාජයේ යහපැවැත්ම සඳහා. ඒක ගැන අද කිසිම නිනව්වක් නැතුව හිතන්නේ නැතුව තමයි ඒ කලාව පවා ලියවෙන්නේ හුඟක් මොහොතක. හැබැයි ගොඩක් හොඳ ලස්සන නිර්මාණ තිබුණත් බොහෝ ගීත ඒ වගේම බොහෝ කලා නිර්මාණ බිහි වෙන්නේ ඒ විදිහට, මේ සමාජයන ක්‍රමයට. මේ ගීතයේදී තමා ආදරය කරන කෙනා ලැබෙනතුරු ඇඟිලි ගැනගෙන හිත හිත ප්‍රාර්ථනා පොදිබැඳගෙන ඉවසීමෙන් මේ ගීතයේදී ඉන්නවා. පාළුවක් තනිකමක් දැනෙනකොට, රෑ පාළුවේ ඉන්නකොට හතවතේ රැඳින්නම මේ එකම රූපය ඔහුට. ඇය පමණයි ඔහුගේ හිතේ තියෙන්නේ. ඔච්චරද ගෑනු ලෝකේ ඉන්නේ, ඔච්චරද පිරිමි ලෝකේ ඉන්නේ කියලා කවදාවත් හිතලා අහක දාන්නේ ආදරවන්තෙක් ආදරවන්තයක් හැබෑ කෙනෙක්. මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ ඒන පාරේ විඩා නිවාලන සීතල පවන දෝබි ප්‍රේමී. මේ ගීතේ කියන්නේ පෙම්වතෙක් එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක් ප්‍රේමවන්තයක් එහෙම නැත්නම් බිරිඳක් වුණොත් හැම වෙලාවෙම ඉවසීමෙන් කටයුතු කළ යුතුයි කියන එක මේ ගීතේ ඔතනදී මේ පදවලින් කියනවා. ආදරණීය සිතිවිලි ගොඩක් හිතේ තියාගෙන ඒ සුබද දවස එනතුරු බලාගෙන ඉන්න පෙම්වතෙක් නම් පෙම්වතියක් නම් කවදාහරි දවසක ජයග්‍රහණේ කරනවා. මේ ආදරවන්තයා හිතනවා මෙහෙමත්, ඒකයි මේ ගීතේ මේ කොටසෙන් කියන්නේ.

කුරුල්ලෙක් වෙලා බැරි වෙලා හරි ඔහු හිටියානම් පියඹාගෙන යනකොට හමන හීතල හුළඟ වගේ ඔහුට දැනෙන්නේ මේ සීතල සුළඟ කියන්නේ ඇගේ ආදරය කියලා. ඒ වගේ මහා සුවයක් දැනෙන දෙයක් කියලා ඔහු හිතනවා. ඉතින් අනිත් එක තමයි ඒ විදිහට හිතන ගමන් මේ ගීතයේ කියන විදිහට ඒ පැරණි කාලේ ඔය ගීතේ ලිව්වේ ඉවසීමෙන් ළඟාවෙන යහපත් ආදරයක් ගැන. ඔහොම තමයි පැරණි කාලේ ඉස්සර කාලේ ගීත ලියුනේ. අදත් එහෙමම හිත තියෙන පිරිසක් හිටියත් සමාජයේ ගොඩක් අද වෙනස් වෙලා. එහෙම හිතන අය ගොඩක් අඩු වෙලා සමාජයේ. ඒ යහපත් දේ යටපත් වෙනවා. ඒ කාලේ සමාජයේ හැඩගැහුනේ ඔය ගීත අහලා. ඔය ගීත ශරීරයට සම්බන්ධුණ නැත්නම් ශරීරයට ඒකාත්මික වෙලා එයින් තමයි

0: ඔබේ මිතුරා ඇත්ත කතා කරන පුද්ගලයෙක් නම් ඔහුට ශක්තියක් වන්න. මොකද ඇත්ත කතා කරන මිනිස්සු කියන්නේ ඉතා විරල සත්ත්ව කොට්ටාශයක් නිසා. සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: ඉදිරියට යන හැටි ජපන් සෙන් පූජකවරයෙක් වෙතට ගිය නංශි කියන තරුණයා පූජකතුමාට පඳුරු එහෙම පූජ කරලා වැඳ එකක් පස්ව ඉඳලා ඉල්ලා සිටියා, "ගුරුතුමනි, මා ඔබතුමාගේ උගන්වීම් වල වටිනාකම් බොහෝසේ අසා තිබෙනවා. කරුණාකර මා ඔබේ සිසුවෙකු ලෙස මෙම ආයතනයට බඳවා ගන්න." පූජකතුමා මිදුලේ ගහක් යට ඉඳගෙන හිටියේ. ඔහු බිමට පාත් වෙලා අතේ තිබුණ කෝටුවෙන් වැල්ලේ ඉරක් ඇඳා. නංචිට මෙන්න මෙහෙම කිව්වා, "ඔබට පුළුවන්ද මේ වැල්ලේ මං ඇඳපු ඉර කොට කරන්න? ඒ අනුව මම තීරණය කරන්නම් ඔබ මේ ආශ්‍රමයට සුදුසුද කියලා." නංචි පූජකතුමා වැල්ලේ ඇඳි ඉරෙන් භාගයක්ම තම පයින් මකා දැම්මා. "ඔන්න මං ඔබතුමා ඇඳ ඉර කොට කළා. දැන් මම ඔබයි සිසුවෙකු ලෙස බඳවා ගන්න ගුරුතුමනි" කිව්වා. "යන්න දරුවා, ඔබ තවම මගේ ආශ්‍රමයට බැඳෙන්න තරම් මෝරලා නැහැ. ලබන වසරේ නැවත එන්න" කියා ගුරුතුමා නංශිව ආපහු යව්වා. නංශි හිත නරක් කරගෙන ඒත් ඉතින් කරබාගෙන ගියා. ඊළඟ අවුරුද්දෙත් නංශි ඇවිත් එසේම ඇහුවා, "කරුණාකර මා ඔබේ සිසුවෙකු ලෙස බාරගන්න." ගුරුතුමා එදත් වැල්ලේ ඉරක් ඇඳලා "මේ ඉර කොට කරන්න" කිව්වා. කලින් අවුරුද්ද වෙච්ච දේ මතක තිබුණ නිසා නංශි මේ සැරේ ගුරුතුමා ඉදිරියේ දන ගසා අත් දෙකින් හා වැලමිටෙන් අර වැලි ඉරෙන් භාගයක්ම මකා දැම්මා. "දැන් ඔබතුමා යටතේ මට ඉගෙන ගන්න අවසර දෙන්න ගුරුතුමනි" කියා ආයාචනා කළා. "යන්න පුත, ඔබ තවම මෝරලා මදි. මගේ කාලේ නාස්ති නොකර ගිහින් ලබන වසරේ නැවත එන්නකෝ" කියලා එවරත් නංශිව පිටත් කළා. නංශි වැඩේ අත ඇරියෙම නැහැ. ඊළඟ අවුරුද්දෙත් ආයෙත් ආවා. මෙවරත් කලින් වගේම ඉල්ලා සිටියා තමා ශිෂ්‍ය ආයතනයට බඳවා ගන්නා ලෙසට. එවරත් ගුරුතුමා කලින් වගේම වැලි ගොඩේ ඉරක් ඇඳා. කලින් වගේම නංශිට කිව්වා, "මේ ඉර කොට කරන්න" කියලා. නංශිට මේ වාරේ නම් විසඳුමක් හොයා ගන්නම බැරි වුණා. ඔහු ඔළුව පාත් කරලා හිමින් මිමිනුවා. ඇහෙන නෑහෙන ගානට, "මම දන්නේ නෑ ගුරුතුමනි, මට තේරෙන්නේ නෑ කෙසේද මේ විසඳිය යුත්තේ කියා. ඔබතුමාම මට කියා දෙන්න." "අන්න හරි, තමන් නොදන්නා දේ නොදන්නා බව කෙලින් කීම නිර්හංකාරකමයි. දැන් ඔබ සුදුසු ලෙස මුහුකුරා ගොස් තිබෙනවා. මේ බලන්න, දැන් මම මේ ඇඳපු ඉර පේනවා නේද ඔබට? එසේ ගුරුතුමනි, මට පේනවා ඔබ තුමා ඇඳි ඉර. හරි, දැන් ඔබට තියෙන්නේ ඒ ළඟම ඊට වඩා ටිකක් දිග ඉරක් අඳින එකයි. එතකොට අර මං කලින් ඇඳපු ඉර නිකම්ම කොට වෙනවා. ඔබ ඉදිරියට යා යුත්තේ අන් අයගේ ශක්තියට අකුල් හෙලා හෝ අනිත් අය විනාශ කිරීමෙන් නෙවෙයි, ඔබේම ශක්තිය වඩා ගැනීමෙනුයි. දැන් මම ඔබ මෙම ආයතනයට බඳවා ගන්නවා. මේ තමයි ඔබේ පළමුවන පාඩම." නංශි සතුටින් ආශ්‍රමයට ඇතුළු වුණා.

0: ரச முசு சினிமாவு சினே மாயா மாயா மாயா
1: එක්දස් නවසේ පනස් හය වසරේදී ජෝන් ලෙනන් ආරම්භ කළා ද කොරිමෙන් කියලා සංගීත කණ්ඩායමක්. භාණ්ඩ ලෙස ඔහු භාවිතා කළේ ප්‍රමිතියක් නැති සංගීත භාණ්ඩ. ඒ කියන්නේ පිංගම් කෝප්ප, ජෝගු, ටින් වර්ග යොදාගෙන. ඒ කියන්නේ ක්ෂණිකව නිර්මාණය කරගත භාණ්ඩ විශේෂ. වාදනය කළේ ජනගී සහ ජෑස් සංගීත ප්‍රභේද. ඊළඟ වසර ඔහු දෙක ඇතුළත පෝල් මැකාට්නි සහ ජෝර්ජ් හැරිසන් ජෝන් ලෙනන්ට එකතු වුණා. 1960 ජනවාරි මාසයේදී ස්ටුවර්ට් සට්ක්ලිෆ් මේ කණ්ඩායමට එකතු වෙලා බීටල්ස් කියලා කණ්ඩායම නම් කරා. මේ බීටල්ස් නම ද බීටල්ස් බවට පත් වුණේ 1960 අගෝස්තු මාසයේදී. 1962 දී රින්ගෝ ස්ටාර් මේ සංගීත කණ්ඩායමට එකතු වුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ මුල්ම ගීතයත් එළි දැක්වුවා.

එදා ඉඳලා ඒ අය තමන්ගේ ඇල්බම් 8ක් නිකුත් කළා 1968 වෙනකම්. The Beatles ගීත 30ක් අඩංගු LP 32කින් සමන්විත ඇල්බමයක් නිකුත් කළා 1968 නොවැම්බර් 22 වෙනිදා. ඒ ඇල්බම් එක ශාස්ත්‍රයේ අය නම් කළේ White Album කියලා. හේතුව ඒ ඇල්බම් එකේ කවරය තනි සුදු පාටයි. පින්තූර කිසිවක් නැහැ. නමුත් කවරේ මැද The Beatles කියලා මතු කරලා පෙන්නන අලු පාටින් දිස් වෙන අයුරින් නිර්මාණය කරලා තිබුණා. ඒ වයිට් ඇල්බම් එකේ තිබූ ගීත අතර එක ගීතයක් නම් කරලා තිබුණා ඔබ් ලාඩි ඔබ් ලාඩා යනුවෙන්. ඒ කොටස ඒ අය උපුටාගෙන තිබුණේ නයිජීරියාවේ ජීවත් වුණු යොරුබා ගෝත්‍රයේ භාවිතා කළ භාෂාවෙන්. එය ඉංග්‍රීසියෙන් තේරුම් කළොත් The Life Goes On කියන එක.

ඔව් අන්න ඒ ගීතය ඇතුළත් වූ චිත්‍රපටය ගැනයි අද මම රසමුසු සිනමාව සිනමායේ අංගෙන් කතා කරන්න යන්නේ. ඒ චිත්‍රපටයේ කුමක්ද කියා ඔබ දැනටමත් දන්නවා ඇති. චිත්‍රපටය හතර දිනාම සූර්යෝ. හතර දිනාම සූර්යෝ අපේ සිංහල කතානාද සිනමාවලියේ සඳහන් වෙන්නේ 228 වෙනි චිත්‍රපටය ලෙස. ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 1971 ජූලි 20 වෙනිදා සිනමාස් මණ්ඩලයේ සිනමා ශාලාවල. අපි සිංහල සිනමා ඉතිහාසයේ එකම සිනමාහලක අඛණ්ඩව දින 100ක් ප්‍රදර්ශනය වුණු පළමු චිත්‍රපටය වන්නේ මෙයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සහ නිෂ්පාදනය කළේ නීල් රූපසිංහ මහතා. ප්‍රධාන නළු නිලි යුවළ ලෙස රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා. චිත්‍රපටයට රංගනින් එක් වූ අනෙකුත් ශිල්පීන් වූයේ MS ප්‍රනාන්දු, බන්දුමුණු සිංහ, තලසා ගුණසේකර, පර්ල් වාසුදේවි, අග්‍රා සජීවනී, සේනාධීර රූපසිංහ, ඇන්තනි සී පෙරේරා, විජය කුමාර තුංග, ශ්‍රියානි අමරසේන, ලයනල් දරණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජීවනි පෙරේරා, විජයන්තිමාලා රොජ්ජුගු සහ සුගත් ප්‍රසන්න.

හතර දිනම් සූර්යෝ විජේමාලිනි යුගයේ ආරම්භයේ සංකලන කළ චිත්‍රපටයයි. එමෙන්න ගාම්නි ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා සහ විජය කුමාරතුංග එකට රඟපෑ මුල්ම චිත්‍රපටය වන්නේද මෙයයි. චිත්‍රපටයේ විභස් රචනයේ බාරව සිටියේ ආර්ය රත්න කහවිට. ධර්මසිරි ගමගේගේ කතාවට පිටපත රචනා කළේ නීල් රූපසිංහ සමඟ ලෙනින් මොරායස්. ඊට අමතරව කැමරා අධ්‍යක්ෂණය සිදු වුණේ ලෙනින් මොරායස් අතින්. කලා අධ්‍යක්ෂණයෙන් ඒ.ඩී. රංජිත් කුමාර, සංස්කරණයෙන් ඩබ්ලිව්.ඩී.කේ. රූබන් එක්වී සිටියා. හතර දිනම් සූර්ය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ පී.එල්.ඒ. සෝමපාල. එතුමා මේ චිත්‍රපටයට ගීත පහක් එක්කලා. ඒ ගීත පහෙන් හතරක තනු වෙනත් ජනප්‍රිය ගීතවලට අයත්. හින්දි ගීත තුනක තනු සහ ද බීටල්ස් කණ්ඩායම ගැයූ මා මුලින් වාදනය කළ ගීතයේ තනුවත් ඇතුළත්. හින්දි ගීතනු උපයෝගී කරගෙන තිබුණේ 1968 ඉන්දියාවේ ඉතිරිගත කළ නීල් කමල්, 1969 ඉතිරිගත කළ ප්‍යාර් හී ප්‍යාර් සහ 1970 ඉතිරිගත කළ සුහානා සෆර් යන චිත්‍රපටවල.

ගීත සියල් රචනා කළේ කරුණරත්න අබේසේකර. චිත්‍රපටයේ ආ ගීත පහෙන් මේ ගීතයට තනුව නිර්මාණය කර තිබුණේ MS ප්‍රනාන්දු සහ PLA සෝම්පාල.

ක ලෙස ප්‍රදර්ශනය වීමෙන් තිබූ හතර දිනාම සූර්යෝ චිත්‍රපටය ගැලවීමට සිනමා ප්‍රේක්ෂකයන් ඉඩ නොදුන් නිසයි. ඒ තරමටම හතර දිනාම සූර්යෝ චිත්‍රපටයට තිබූ ඉල්ලීම ඉතා දැඩිව තිබුණා. අද රසමුසු සිනමාව සිනමා යාංගයේ අවසාන ගීයයි මේ. ඒ ගීතේ තනුව උපුටාගෙන තිබුණේ 1969 දී ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ බාප්පි සෝනි අධ්‍යක්ෂණය කළ ධර්මේන්ද්‍ර වෛජයන්ති මාලා සහ ප්‍රාණ් ප්‍රධාන චරිත රඟපෑ ප්‍යාර හි ප්‍යාර චිත්‍රපටයේ මොහොමඩ් රාෆි ගායනා කළ මේ ගීතේ තනුවයි.

ඒ තනුවට එච්.ආර්. ජෝතිපාල හතර දිනාම සූර්යෝ චිත්‍රපටයට ගැයූ මේ ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර, සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාල. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වෙමු. අද ඒ ඓතිහාසික සිනචාරිකාවට ඔබව කැටුවගේ මම රෝහණ.

0: ගීතය ගායනා කළේ ලලිත් අරුණශාන්ත.
1: ඉස්කෝලේ මහත්තයා, අපි යමුද පොඩි අදියක් ගහන්න?
2: උන්නේ කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනවා. පළවෙනි කාරණාව, මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගන්න ළමයි බොහොමයක් දෙනා මේ සමාජයේ ඉන්නවා. මම බිව්වොත් ඒක අන් අයට කරන අගෞරවයක්. ඒ වගේම මගේ කීර්ති නාමයට ලොකු හානියක්. ඒ වගේම මේ සමාජයට වැරදි ආදර්ශයක්.
1: දෙවනි කාරණේ මොකද්ද?
2: දෙවනි කාරණේ, මම ලොකු මහත් වෙච්ච දරුවෝ තුන්දෙනෙක් ඉන්න තාත්තා. මං කරන දුරාචාර වලින් ඒ අයට සමාජයට මුහුණ දෙන්න බැරුව යනවා.
1: එතකොට ඉස්කෝලේ මහත්තයා, තුන්වෙනි කාරණේ මොකද්ද?
2: තුන තමයි. උන්නහට කිව්වට මොකද? මම දැනටමත් ටිකක් බීලා ඉන්නේ. තව ගිහුවොත් මට ගෙදර යන්න බැරුව යනවා. කාණු පල්ලේ තමයි ඉන්න වෙන්නේ.

පින්තක සිරිකුමාර පිටපත ගාමිණී පැලෑන මේ සමුගන්න මොහොතයි ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ ලබන සතියේ නැවත හමු වෙමු.